0: ගඩින් ෆතිව ෆස් කඩි තිරිස් මිනිට් අස්සෝමතේගෙන් දොනි තිවිහිර ආච්චේ ගාඩු
1: අල්ගුණමෙන්ගේ ප්‍රෝග්‍රාම් ත හම්ජීෆාවා ගතුන් දෙන් ගෙනස් තේනී කීරිත් ගුරුවාන්ගු දිවෙහි තර්ජමා කීරිත් ගුරුවාන්ගු දිවෙහි තර්ජමා මියදු ගෙනස් තේනී සූරතුල් හජ්ජ් හයිද්ධ වන ආයතුම් ෆෂායගින් ඉසූර නිම්ම සූරතුල් මුඅ්මිනූන් ෆෂායගින් ඉසූරතුගේ 40 වන ආයතු ගනියල තර්ජමා විදාල දුප්පාෆාවණි ඩොක්ටර් මොහම්මද් හනීෆ්
2: بسم الله الرحمن الرحيم
3: رحمن وانت رحيم وانت الله گه اسم فلم فشاگنمه

එතකෙච්චං අලුකං කුරුම එවෙස් දලීලෙන් එකලාන්ගේ බාවා ලබ්වාෆා නුවා තකෙච්ච අල්له ෆියවා එවරෙන් අලුකං කුරෙති අදි එවරෙන්න්නකං එකමාමෙදු එවෙස් අල්ම ලිව්ගෙනෙන් නුවේ අදි අනියා වෙරන්න නස්රුදේන එවෙස් මීහකුණුවේ.

එවරෙන්ගේ ෆහතුගා වාහා කමේ එකලාගේ දෙනවඩගෙන් වෙත අදි එම්මෙහා කන්ත රුජූ අකර වාහොෂී අල්ලාහුගේ හදරතශේ.

0: දෙන් තිමන් රස් කලාගේ ඒ මනිතිකි ගඩු ලේ කොළකං හෙද්දවීම දෙන් ඒ ගඩු ලේ කොළො මස් කොළකං හෙද්දවීම දෙන් ඒ මස්කොළු කට්ටන් හෙද්දවීම දෙන් ඒ කශීගා මස් ලෙවීම දෙන් එහෙෙන් උෆෙද්දෙවුමකුන් ඒ ඉන්සානා උෆෙද්දවීම ෆහෙ එම්ම ෆුරිහම තකෙති හද්දවා අල්ලා මතුවෙරිවේ ගොඩිගෙන් වේ.
1: ثم إنكم بعد ذلك لميتون
0: دين هما كشورون تيبا ميهم ايغ فهوغا مروان كان كشوري
1: ثم إنكم يوم القيامة تبعثون
0: دين هما كشورون تيبا ميهم قيامة دوهم අලුන් දිරුවා මහෂර ෆනුවානිතේ.

හමකශවරුන් තිමන් රස්කලා ගැතිය බෑමීහුන්නා දිමා මතීග හයින් උඩු හෙද්දවීමේ අදි خلقو تکننا میدو غافل وے وڈگیموا کھلو کھمگا تیمن رس کھلانگے نوہ میں۔

අදි තිමන් රස් කලාගේ වකි මින් වරකං උඩුම් ෆැම්වෙසවීමේ ෆහෙ එෆෙන් තිමන් රස් කලාගේ බිමුගා හරුලවීමේ අදි හම කශවරුම් එෆෙන් තියබෑ මීහුන්නන් අතුනවා හිසාබ ගෙන්දෙම තිමන් රස් කලාගේ කුළදුම් වන්තවේ ඔඩිගෙන් වමේ.

අදි තූරු සයිනාය කියුණු ෆර්බදයින් නුකුන්නා ගහෙන් හෙදවීමේ එයි ජෑතුූනි ගහෙ තෙලායි අධිකා මීහුන්නන් හොරි ලෑගංකා එච්චෙක්ගේ ගොතුගා එගසෙදේ.

ඒග පානුගෙ අරිහුගාවා මීහු නාකොළන් අරා ඒගා හම ජෙහේ හිඳු ෆහෙ කලේග පානු විදාළුවාශ අල්ලෝහ හම්දුහුට එකලාගී අනියාවිරවී මීහුන්ගෙ කිබෙන් තිමම්මෙන් සලාමෙ කුරවී රස්කලාන්ගේ.

0: ගමතක බෑජාර දෙමති මේ කොරයාදෙන් ඒගේ තුරින් චෙක් මිහර මේ ඇති මේ දගේ මෙච්චු බදල කරන්න මේ දෙටීම එහම මිහාර අල්මෙන්ගේ මේ ප්‍රෝග්‍රම් ගති බෙෆුන මේ මදුමත ගෙනස් තේර කොමසරක මදුමාතුගේ අලි අලු වාලා අල්මෙන් කුරිය දාන එහමම මේ අල්මෙන් මේ හිසාබන් කොඩකොන් ඇති බෙෆුන හමය ඒ මදුමත ගෙන දිර්ම ෆව කුරිය දාන අද මේගුතු අල්මන ෆෙනගෙන් මිදනේ මේ කොරයා අදි මේ චෙක් ගේ බෙදුන් තෙරින්න මේ සපෝටර් බාහත කෑකි
1: චකියාගේ බදල් තකින් ඇසි මාසික නැති යත කෙනත එය බරෝසා බාහිර මිහිදු මෙ පාකුරා
2: ඉෆාකොල්ලියෙන් මේ චකියාගේ මේ නෙඩුවෙඩුමෙන් මේ ඒ ජීලු මිහරු නෙමිගෙන් ගොස් මිහරු මෙතේ ආ ජීලෙන් ඇස ආ ජීල වෝල්ඩ් කප් කුලලන් ආද එබ්බැ කුලුන් තරන අධික්‍රියා මි ලිබුනි විහිහරු පහ වෝල්ඩ් කප් මි අයි දැන් අම මේග මේ ආ මේ සුදනුස් ෆාකොෆ් මේ ශික්කේ වාහක මේ ශික්කකේ හම මේ ෆාකුරේ හම කොම ගඩිය එක වෙසම ගෝලු ජා නොරක්කා තර කුලුන් තරේ දැන් හම මේ මේග අලුගොන් මෙන් මේ චෙක් රිපබ්ලික් වාහ දක්කාර හම සූචකේ මේ වාහක අලුගොන් මෙන් හම හයිලයිට් කුරංජේ වෙස්ට් හැම මේ අරුකුලමු ගන්න මේ ටීම ගෝරි එම් ඒ තජුරිබාකාරෝ එක් කුළුන් තෙරියා මේ අමෑගණු ගොතෙක් ටීමුග ටෙම්පෝ හිෆහට්ටා මෙදු තෙරේග මේ බෝල සප්ලයිකෝ බෝල හිෆහට්ටන් ජේතනුග හිෆහට්ටා මිකන්ත කුරා කුළුන් තෙරිය කි සූචක
1: අතින්ත නතියා පා කුරානි
3: අරුන් හම ෆුරත මහා ප්‍රතිසම කොරියා
1: චාගිටේ
4: අරුන් ඩ්‍රෝ ෆුරත මහා 00
1: නජර් කෙන්තවා
4: අරුන් මෙචබ බාදර් කොරියා මොළවන් කම කේස
1: ආත්මයාචා මොමේජ්ගේ ප්‍රථම හවුති වෙපලාම ඉගෙනස්ත
0: තිබෙන කොමසරකති මල්මත් ලිවඩා ඇති මිහර විවනේ චෙක් අද මේ කොරයා බදදු කරා මෙචුගේ පහග මරහොදාත පැරිව දඩුගේ මේ දෙකොළම් පෙරෙන් ගෝල් ගෝලාහම පෙරගෙන් ගැන සෙන්ටස කල හම දෙග මොගද මේ දෙ දීද මිහාර මේ මිහාර කොමසරක තිබෙන අරුන් හිවන අඩුවස් වඩන්නවාන මේ අඩුවස් ගත දෙන් මෙහාර දෙගම් දෙද මේ පතුරාලිය පමණි දැන් රේගස් අරුන් තිබෙන දන්නවාල් දෙබහක ඉන්නාන මේ මෙදුග සෙන්ටර් සර්කල් ගහම් සීදා මෙදුග මෙවනි දුනිය ඉඟත ෆීෆා ජාෆෙන් දුනියගේ අවර් රිච්චාට එයාකි බහටා දෙප දෙම්මෙක මේ අදස් එම් අරුමන ෆෙනගේ මිදනි මේ ටීම් මේ දිද පතුරාල් මෑකික දිද හිපයාගේ මේ නොකුන්නනි හම මේ කුදින් ගත කුදින් නොක මඩකොදෑ මේ තිබේ දෙටීම කුළුන් තෙර මිහාර මේ වනේ දඩ නොකුතුම තයිජාර චැන්ජෙන් රෝම් කුරමතිය නොක මඩකොල්දෑ මේ තිබෙන මිහාරග දෙටීම් කුළුන් තෙරෙන ඔෆිෂල් මිහාර මේ දඩ නොකුන්නනි අද කුළුන් තෙර නොම දන්නවාද මෙක්සිකෝ සවුත් ඇෆ්‍රිකා දැන් සවුත් කොරයා චෙකියා ගත මේ හතර ටීම් මෙහි හතර ගෝ මෙහින් මේ ගුරුපක එම්වෙන් මේ ගුරුප මේ කොළොන් රේක් ෆොර්තා මැච් කොළොවි ගැන්දිය සවුත් ඇෆ්‍රිකාය මෙක්සිකෝය දෙ මිහාර ගුරුප එහෙමනේ අනෙත් දෙටීම් සවුත් කොරයා චෙකියා මිහාර මෙන්න කොන්නනේ දඩ ගාගඩ කහම දඩුගේ ගෝල් ගෝල් ඒරියා පිසිගේ ගාගඩ කහම සෙන්ටර් සර්කල් හැම දෙපරාත් නිකොන්නනේ දෙටීම් දෙගොමගේ දිද මිහාර ආලාදේප දෙගම යකේ ගල් මිදන සෙට් සර්කල් ෆොරෙන් දෙගම වබ් ගෝල ඒ දෙන් දුනියගේ චාට් වාහත දෙග මෙන්නනේ ෆීෆාගේ මේ ලෝගෝ ජාලා මෙත කොරියා කුළුන් තෙරන আদি චෙක් කුළුන් තෙරීම සඳ නොකම මේ දනක මජිහිලා මන්තරන් ට්‍රේන මේ රාජ්‍යයන් අධි අරුමන්න පතිස් වලින් ඇස හිසාබන් ගත දංකොල දංගඩිය නෝනි රස්සගෙන් දාගඩිය කහවිස විදාන් වරබොට තපාත එබුහර වගුතු ගත තපාත කොරියා කොළ මේ සපෝටර් මස් වරක් ගිනන දක ඇබති ගත චක මේ සපෝටර් වරක් ගිනන දක ගති අරුම ෆේන මිහාර්ස් එවන් වර ෆෝරික මිදනි මේ කා තෙබෙපුන අරුමන් මේ ගෙනස්ති මුන්දාර් මිහාර් මුතුම දෙකෙම සෙට් සර්කල් එහෙනම් අල්මන ගින ෆාර්ම් වෙන්නනේ දඬුගේ අම්ම කුන්න රස්ට්‍රෝ කුර්මතික සපක චිරාතම් වෙන්නනේ දැන් හැම යාකේ මිහාර අල්මන පෙනගෙන ඉඳන සෙට් සර්කල් කරා සෙට් සර්කල් මෙහෙදි අල්මන දැන් මා දුනියක නිශාන් ගහ ෆීෆා ජාප යාකේ අතිවන්ට වඩන්න ඕනේ මිහාර ගෝමි සලම් කියුමට්ටක කොරියා ගෝමි සලම් මහති වඩන්න ඕනේ

0: معلومات انكم فيها مغارم مهم كم من اي موظفين بتهولين تكسكي السماء اوفيس تكون
1: ගඩින් හයි ගඩි ෆන්සස් මිනිට් අඩු සම්තිගෙන් තවන්නේ තිවිහි රාජ්‍ය ගඩු

0: පස්සයකමයි හොරිහා එච්චෙක් එත්තනකුම් හොත්තවම ස්ටෝ කොන්ස්ට්‍රක්ෂන්
1: හලෝඩඩී
2: ෆීෆා 18 බෑනෝ
3: ආ දෙලි මිලි ගමනේ මීටින් දෙක පවකොද දෙන්නේ

0: الرحيم.
1: අර සම්තිගෙන්ද වනීති වෙහි රාජ්‍යගඩු බාරගඩි දිහ මිනිටු කමිගෙන ස්තෙනි මියතුගේ මෙන්දුර නමාද වගතුගේ පංගියා පංගිතුවා
0: අල්ලාහ් අක්බර් අල්ලාහ්

0: penalty kuriya fonwal and bisperal if a penalty. Amir Shoaib Milano Bijay. First run of that. Goal Kurimatin leave a keeper, Korea Fono, and keeper Babadim Korea Fono. Elden leave Moti. Side, green half dress and Saradma Horla, Bola Korea for all, Marjela Medra, Korea, Gila, Korea for all, Bola Half Metro Penetry, I carry Hatas number one, Yusha, Bola Control, Kurani Gold, Redman Penetry, a bear, Utro, Ronga, Kotoko, Penetry, Gold, Gila, Korea for all, Bola Kurmati, Kulta, Jeff, the Gotta Goose Bear, we Adi, Yusha, Gus, Jeff, Bear, we would have for that Utro.
1: First, the general
0: state Moti.
1: This book at the country, Parani,
0: this book at
1: Hatta number Mohammed Sadin Adi, V number Kuntaria, Ayman Ayman Sadin and
0: Kulab. Goal Kurmati Leaf Age, Rio Fono Valley, Green Street, Green Street, Bisburg. Goal Direct Uncle Medavre, Imutrat Bava, Bisburg Kurunti, Badalkura TV, Valamir Arangos, Hatter number
1: Kurunti, Arangon,
0: Come on, ධන්නවාද නාමකොත කර වරබ්බොඩ නුරුහුම් ෆාලකොෆ්ෆේ මේ ග්‍රීන්ගේ ටීම් අධි බෙන්චුම් හාසකො ලීව ජන ගරීනු කුරිය ෆොනවාදන් ගොස්න තිබී තින් හතර කුන්තරින් අබොල බොලකාරී කුරිමතිය බොහරි ආමිර මට කොල්දෑ මිහාර ඩියේරිය කනාධිමා ඔබ හුළඟ ෆලතු ඩියේරිය කනාධිමා බොර හතර කුළුන්තරින් බෙන්චුම් අබුණ ඇජ්ජිම රැක්කාර දක්ක මිහාර සජ්ජහනිය කියා බෙන්චුම් මියර් ජීෆ ජොන් කුරිය ෆොනවාදනි උබේලා කුරිය ෆොනවාලි බෝල කීපර් වෙට්ටිං බෝල දි ඇන්ටතර ෆෙන්ජෝ හොලංග ෆ්‍රාතුන් ඇස් හොලංග පෙනටරි අද මාන් බෝල තන රහමාන් කුරිය මියන්නනි විස්පෝර් හාෆ් තර සබ ජීලා කුරිය කැරින් ඇස් මෙතරන් හොරස් කො දීෆි නෂීද ව මෙතරන් බෝල ෆෑන් දාන් මෙතර කාරිය දිය ග්‍රීන් කුළුන් තරිය හොර ජෙහෙවර නෂීද වෙට්ටුනි ග්‍රීන් කුළුන් තරින් බෝල අතෙන් කුරිය මෙදුන කැරියස් මෙදුන කොරස් මෙති ෆරාතුන් ගස් කාර්දී කුරේ නට්ටුව ෆනිකස් කුරිය මියන්නනි බිස්පුර හාෆ් තන සා මෙදාසම් කුරිය දෙ උබේ අත්ලා කන්ට්‍රෝල් කළ කුරිය ජස්සා බලෙන් ෆර්තන් කොලේ ආතර සෙන්සර් කල්දිම හුලන් ෆරාත මෙදුන කැරි කුඩක කුරිය ජීලා කුරිය දිම්බොල හාෆ් මෙදාසම් ෆර්වන් කන්ට්‍රෝල් කළ කුරිය නාදි පෙනතර වන්නම් මිදියයි ග්‍රීන් කුළුන් ත්‍රිය ගෝදිර මෙ ජීලා ත්‍රි ෆස්ට් නම්බර් කුළුන් ත්‍රිය තංගල ෆාජි ජා පෙනටේ රංගු මතිය බෝලේ ෆැංගල තංගල ෆාජි ලා ෆාතු යූසුෆ මිදිනි යූසෙප් බෝල ඇත්ලාගින් කුණ කර තංගල ෆාජි ලා ඩී ඒරියා කැරි ගෝරි හා නම්බර් කුළුන් ත්‍රිය දි ෆෙන බෝලේ ෆැ ෆාජි ලා ඉර්මති ෆරාත හුස් ගන් ගෝරි ආශා වි සම්බර් කුළුන් ත්‍රිය දිම්බොල පෙනටේ ඒරියා ත්‍රි මි ෆර උබේ දි මා බෝල බාර් වි පෙනටේ ඒරියා බේරු ෆෙන ජී ෆරෝල මංගෝ සිර මති ෆරාත ගෝල් ගින් මති ෆරාත බේර් ගෝල් කුණ මති උතුරු කුළුන් බේර් වි 44 මිනිට් මෙහාර මති කුලයිෆ ෆස්ට් ලැන්ඩ් දෙදණු මති කුරේක බිස්බෝර් ගෝල් කුරු මති ලීෆ ජෝ ගෝල් දිරා ගුණෝ ෆරාත කුරිය ෆොන වාදනි බිස්බෝර් කුරුන් ත්‍රිය කුරිය ෆොන වාද බල මෙදුන ඇක්කාරින් ආමිර් ෆරිකොල් අදුවගෙන මසේ කුරිය බෝල අන්නන කමෙන් ඇසේ හැම බෝල අන්න වර වර නංගොලේ මඩුයි කාරිය දෙකුණු තෙන් දිෆා කුරිය දිනි 27 නම්බර යූසෙෆ් දින් බෝල මා බෝල බාර් වි ගුණෝ ෆරාත බිස්බෝර් පෙනටි රත් මාදම් බේරු එල්ලු ලිමදි බිස්බෝර් අදහම එල්ලි බෝල මෙදුන ඇක්කාරින් කොට්‍රෝ කුරණි කාරිය දියා කොන්ට්‍රෝල් නටන යූසෙ බෝල ලිබුණි එන බෝල ඇත්ලා රහමාන් ගන්න නට්ටු ආෆ කුරිය කො සිනමති ෆ්‍රාතුන් කුරිය දින් බෝල කොන්ට්‍රෝල් කොල්ලාෆි 3 මිනිට් දෙක කොන්ට්‍රෝල් කොල්ලා කුරිය දාන උතර කාරිය දියා අෆ්නාන් බෝල ඇත්ලා එනමති ෆ්‍රාතුන් නුග හාෆ් තරෙන් කුරියෙන් අස් කුරිය ෆොන බල මෙදුන ඇක්කාරින් ජිනින් කුරුන් තරෙන් දිෆා කුරිය ෆොන බල මෙ ෆර් 40 ෆස් මිනිට් ෆා වහ කුලෙක 3 මිනිට් කෙ කොළුම් කුරිය මෙදනි දෙදනු කුරිය මති බිස්බෝල් ෆෙන් එල්ලු එල්ල මෙදෙන උබේඩ කොම්මෙස් දෙකේ රැක ටිරාදි මාල් බෝල ඇත්ලෑන් මිදනි සන කුරිය දහසන් දාගුණු මිතරයි ජස්සාද බෝල මා බෝල බාරු හුලම් ෆරාතුන් ගෝල් හුලම් ෆරාතුන් ගොස් පෙන්ටේ දරේ ෆරොලම දිය ගොද්දස් හුලම් ෆරාතු උතුරු කොළඹ බේ අපගේ සාරි පුදු දිම් තිම් මිනිට් තරෙන් එම් මිනිට් කුලේ ෆහෙ දේකම් කුරිය ಫಾದ ಜೀಲಾ ಕುರಿ ದಾಮ್ದ ಜೆಸ್ಸಿ ಬೋಲ್ ಮಿ ಫರಲಿಮುನಿ ಗ್ರೀನ್ ಕುಳುಂತ್ರೆಂಗ್ ಎಮ್ಮೆ ಬೋಳ ದಾಮ್ದ ಕನಕ ಸತ್ಲಾಫಿ ಬಿಸ್ಬರು ಕುಳುಂತ್ರೆ ಇಮತ್ ಫ್ರಾತ್ರಂಗ ಅತ್ಯಂತ ದಾಮ್ದ ರೇಗ ಬೋಳ ಬೇರುವಿ എല്ലാം ലീഫ് മുത്തി ഗ്രീൻ ഗ്രീൻ കുളത്തിൽ എല്ലി പോൾ അവസാനം മെതിരും മത്തി ഇരുമത്തി ഫലാത്ത എണ്ണപോളെ ഫാം ബാക്കുള്ള ഫാത്ത ജീല മാമ്പട്ട് ഫാമിന് മെത്തിരെ ഒരു കുളത്തിലെ ബാവി സമ്പർ എണ്ണപോൾ അത്തൻ സെൻസർ കൽക്കാൻ കുറിയ ജീല ഹുളം ഫ്രാത്തും കുറിയ ഗുവാദിൻ്റെ യൂസേബ ദിംബോൾ റഹ്മാൻ ഫാജി റഹ്മാൻ റഹ്മാൻ കുറിയ ബോളെ ഫാൻ ദാമത്തിരെ ബോൾ അത്തെ അവസാന അത്ലാഗ് ഹാ മെദാസ ഹുളം ഫ്രാത്തി ഹുളം ഫ്രാത്തി വണ്ണി യൂസ് വണ്ണണി ഹുളം ഫ്രാത്തി ബോൾ ലാസ് വെജ്ജ ദിനും ബോൾ ഗെല്ലിജ് അവസാന ദിനം ദിനും ബോൾ ആമിർ അത്ലാ മെത്തിരം ഹുറസ കുറിയ മിദ്ദനി ഹാഫ് ഗെയിം ഇതേപോലെ പെനൽറ്റി ഏരിയ കാര്യം കുറിയ ഹുളം ഫാജി ഏരിയ ത്രേ വണ്ണണി നഷീദ് ഹുസ്കോങ് വണ്ണണി ആമിർ ഗോദിരക്ക മെ ജഹില്ല വിദാമത്തിരെ മി ഫാർ വെട്ടി ജി ആമിർ വെട്ടുണി ബോൾ ദിമണി കീപ്പർ അങ്ങോളെ ലാസ് ബി ആണ് തന്നോ ദിമ ക്യാരി കാരിപുരി ഫർഹാൻ നട്ടുവാദ അദ്ദേഹം നട്ടുവാദ ദാമത്തിനെ ഫാറോ അത്ലഹി ബിസ്പുർ കുളുത്തിനെ കുറിയും ഇത്തരു പോകുന്നത് തിമ്മിനെട്ട് വളർന്ന ഗാഡിയും കുളവിജ് ഹമ വെച്ച് ദേഹം കുറിക്കുമ്പോൾ തിമ്പിസ് അത് മെച്ചപ്പോഴും ഇന്നാക്കി അറമേ അടുവ സ്റ്റോഡിയോ ഹവാദ് കൊള്ളാണ് ഇസ്ലാം
2: നമ്മ മികനസ്തിനി ഇതുവേ പ്രീമിയർ ലീഗ് ക്വാളിഫൈൻ്റെ സബ്ബിസ് ക്ലബ് ഗ്രീൻ സ്ട്രീറ്റ്സ് അതി ബിസ്പുർ സ്പോർട്സ് ക്ലബ് അദ്ദൽ കുരി മെച്ച് വാഗുത്തും മിഹാറു ഗഡി ഹവീറു ഹാഗഡി സാതാർമെട്ട് മീ ദിവേ രാജ്യ ഗാഡു മികഡിഗ മികനസ്തിനി ഇരോസി ഹാഗഡി അഷാർമെട്സ് മികനസ്തിനി മഗ്രീം നമാദ് വകുത്തുക ബംഗിയ ബംഗിദുവ
3: അള്ളാഹു അക്ബർ അള്ളാഹു

0: ඉස්ලාමී තාර්කික තිරයක් කුරවේ දතුරු.
1: මුකද්දස් තන්තන ඉස්ලාමී තවසේ බිනා කුරුම්ග මුහිම්මු දවරෙන් අදා කුප්ෆාවා සමාම්වී තන්තනුගෙ වාහකතා.
2: ඒකමුන් බල්තීස්ගේ අස්තු රස්කං උතී කොන් සරහද්දෙක්යාතෝ දෙනිගන්නන් ආකෝලොජිස්ටුම් වරබ්බොඩු සමාකම.
0: රත්ත බිනාකුරි ගොතා එල්මං හිවර්දී පින්තවකා එල්මං හිත්ත ෆරාදිගයි.
3: කොමෙහෝම දුවහෙක්ගේ හෙඳුණු අක්ගඩි තිරියුණු.
1: රිපීට් අංගර් දුහගිමෙන්දුරු එකෙච්චහැර් අදී බුද දුහගිරේ අක්ගඩ තිරීහු. එවා සතරස්සේක සාලිස් නුවකල හටස් මීඩියම් බේව් අධ අධ්‍යනුවේ මිකහටස් එම්
3: ඉන්තිසාර් කොදුල්ල.
2: එංහා සතරස්සේක සාලිස් නුවයි කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයේ අඩුව.

0: افسلا واه دا کالیس کی وین کما نور گوتہ کسین گالون کورین ہی کوری گول دا گنو کنا گوتہ کا کما فین لیف جہو تشمین کوری فون بل گول دے اتنے می فار کیپر اتن بیر کولی بولا ایریا بیر ولن نور کا کو دی بولے بولا تن کوری می ننی نجاح نجاح بول کنٹا کا فاج دے تنگلے فاتون لیف ٹیم کو دی نمبر ریفیان ریفیان بول کنٹا نجاح ویٹن کوری دی بولے اشا کو بده کیپر نو کو مت ایریا بیر کا کیپر یتہ بڑا فار اشا کو فاگ جی پم دی අනිකාරේ ෆ්‍රී කාරින් හොම කීපර බය වෙට්ටිපා ගද්දු කීපර මෙහර ඉතුරු වගතු එකුළුම් සලම ගටි හම වෙජ්ජ හම වෙගෙන් මෙහර හංගජ්ජ ගද්දු දේ හොරායක ගද්දු කීපර බය මිය සුවාඩ වේ බේ බේ කාඩු දක්ක බල අහුරාක සපෝටර් මෙහර සංගල රොඩි කොද වේ ආස බෝල ගොන්ඩිය ෆෙස් නගා මියක් බෝරි හොරාක සපෝටර් ලාස් වේ ගොන්ඩිය ෆෙස් ෆෑමරි අලකොනේ ඉවනේ දෙතින් පාරකො කීපර මෙහාරු අනියාවගේ එන පරවා හොද මට්ටක මඩ කොල්ලා මෙච එහෙම වගේ හොරා කුරුන්තරි හොරා සපෝටර්ස් කොමසර කරු ලිගද වෙන කීපර අබයි උඩුන් ධනමති ඔෂෝ වෙලාගේ ඉතුරු වකුතු කුළුම් වෙස් මෙහාරු හැම වෙ ජානම් ගඩි හැම වෙ හැමට හැමට සිංගාපි ඉතුරු වකුතු දිනි මිහාපක සාල් සමර ඉතුරු වකුතු දිනි හාමිනට හාමිනට කුළු ඉතුරු වෙස් දෙමිනට තිමිනට අරමු නතිජය කම්මති මිහාර ගාෆ්දල් ගද්දු දේ කාෆ් හුරා එකේ කීපර් ෆරවා හොදාද කොළොමක බැමර වෙච්ච කොළොම් හුට්ටාලෙන් ගිසාබ රෙෆ්‍රි බෝලවට මිමෙචුක ගෑගෙන කල හඳාම වාගත කුය හතර ෆස් ෆාර කොළොම් හුට්ටාලෙන් ගිසාබ රෙෆ්‍රි බෝල වට්ටාලේ හුරාක සපෝටරන් වරන් අඩවදක කොළොම බ දුවේ අද්දෝගේ ඔෆ්සලෝ හැන් අන්න හදේ කොම්බස් වහක බොන දෙක නැ කුණු කොට්ටා දෙන්නේ සාර රෙෆ්‍රී බෝල වට්ටා දෙ හුරා කුණු තරේ මං හාෆ් තරේ හුණම් ෆ්‍රාතු කුරිය දින් බෝල අස්ෆා කත්තා කුරිය හමදා තෂ්මීන තෂ්මීන හුණම් ෆ්‍රාතු බෝල දැන් හුරා හාෆ් තරේ කුරිය මෙන්නනි ගද්දු හාෆ් තරේ කුරිය ආස මෙදී ෆැනසේන ෆොන් නම් කුරිය ෆොන් වල බෝල විපාර ඩේනියලෝ දිවා කුරිය ඩියරිය කාරිය හුරි හුරා කුණු තරේ කුරිය ෆොන් වල බෝල දැන් කුරිය අස්ෆා කු ඉරමති ඉෂා කුරිය දින් වි ඉරමති ෆ්‍රාතු කුණු තරේ දින් බෝල දිබේ වර නොයි හුරා කුණු තරේ බෝල දැන් කුරිය දාම තරේ මෙජුගේ කුළුන් නිමගෙන් මෙදීයි දෙලඬෝ එල්ලඬෝ ගද්දු මෙච්චු කාමියාප කොග්ගෙන් අද මෙච්චුක ෆුර්තම ලඬු ජේ ඉහුරෙන් ජාව ෆහතම් ෆුර්තම හාෆ් ගේ ෆුර්තම හාෆ් ගහම ගද්දුම් වෙස් ලඬු ජා එවර කොග්ගෙන් ෆුර්තම හාෆ් දෙකේ කොන් නිමෙකෙන් දියයි මෙහි හාෆ් ග දෙවන ලඬු ජහන් දෙයන් කුරි හොදිමි ගද්දු අද මේ මෙච්චුක කුළු නිමමා කී අලගොන් මේ මෙහා සබු දිවිරාජ ගාඩු ස්ටුඩියෝ හවල් කොලන ඔස්ලාම්
1: දෙම මිගෙනස්තිනි දිවෙහි ප්‍රීමියර් ලීග් ක්වොලිෆයින් දෙහා සබ්බිස් කාෆ හුරා අදි ගාෆ්තල් ගද්දු බද්දල් කුරි මැච් ගාලොළු දඬුම් වගතුම් මිහාරු ගඩින් රේගඬු එගාර ජහි මි දිවෙහි රාජ්‍ය ගැඩු මිරේ බාර ජහයිර වෝල්ඩ් කප් ෆීෆා වෝල්ඩ් කප් දෙහා සබ්බිස් අලුගන් මෙන් මි ස්ටුඩියෝ එම් වගතුන් තිබේ ෆර්නා හමය ගෙනස්තේන මේ හැසබන් දෙම් මිගෙනස් තෙනි ෆීෆා වෝල්ඩ් කප් කේ ප්‍රී ෂෝ වගතු
2: ගෙරසි ආසකන් එ මීහුන්ගේ විශ්ලුමන් අබල්තක මේක තිර ෆෙඩිගෙන බදේ දැන් කෝචු වෙස් ගේ වාහක ගසේන ෆාහක් ඔෆ් හැබැයි මේ කුරින් වෙස් මේ තිමන් අසෝ මෙතන ආස් මේ ටීම් මේ බදල් මේ කුරි අසුග බි ටීම් එක කුරි හුනර් වල කුළුන් තරින් නම් ඒක තිර ඒක තජරිබා යাদি ඒක අම සුවන් කුළුන් තරින් බේන කෝගෙන් වර ෆ්‍රී අර ෆ්ලේ ෆුට්බෝල් එක මේක තිර ගෙන්නාට එහෙම මේද ඔලගොන්ඩම ඔලගොන්ඩ ගබෝල් දෙව කරව මේ නගේ මේ අනේ මේ පාස් මේ ෆ්‍රෙන්ඩ්ලි තක මේ මේ කුල ෆවරි ගොත්තක බදාෆ මේ වුණේක වර හයි ප්‍රෙසින් වර ක්වික්ලි ෆහත ලිබේ බෝල්ත වර අවහන් අන බෝල හෝදාා එට එක බදල කොගෙන් හයි ප්‍රෙස් කොගෙන් කුලේ ටීම එක ගොතක බට්ට කොහම ඇති එ නොමම වර ස්ට්‍රික්් එක ඩිසිපලින් මි කෝචු එන්ෆෝස් කුරේ ටීම් බෝල ගෙල්දුනීම ඒති රිකවක් කොරක් දැන් බොස්නියයකි වර එක්ස්පිරියන්ස් මෙදැනේ යුරෝපියන් බෙස්ට ටීම එකව වායරුග එහා හයි ප්‍රෙසින් කුලේරුග මේ හම කෙඩා පිස්ටන්ජයක් අදත්තක සුන්නාන මෙහන්ගේ ෆහෙන් අස්තු මෙදන රූලිගෙන් හිඟා දාන මිහුන් බෝල දිවේ දඬුවල්තර මිහුන් කවුන්ට රේට් එකේ දා දඬුවල් එහ නොමෙස් රෝල් ගබෝල් කරණි මි කෝච් ආස්ක මි ගෙනා බදලු ගස්සුග මි සුවන් කුළුන්තරින්ගේ මි හුනරු මිග හම වර රඟල මිග ෆාහග වෙගෙන් දානේ දැන් එහ නොමෙස් ෆාහක් කොල් දැක බිජේ මිහුන්ගේ අස්සුග මි කැප්ටන් නිගතෝමි ඒ කැප්ටන් කී ඒ එමෙකම වරන් මොහිම්ම අස්සු දවරෙන් අස්සුක මේ ටීමක අදා කොද්දේ මිහිගන් නමෙස් අරගමන්නක මිවචුක එන නොපෙන්නානකම මේ ටීම් ලයින් ආරුග ෆේනොෆමියති එහෙම මේ ඒගේ බදලුග මේ ජොනතන් ඩේවිඩ් එනගේ රෝල් අස්සුක ඒස ස්ට්‍රයිකර් ප්‍රයිමරි ෆිනිෂර් ගොත ෆෙඩිගෙ දානකම අරගමල් කරන්නේ

0: අයියා ආරෙන් අමාන්දිනීමි. මගේ රස්කම ගඩුවරා අමින්නා අලුන්ඩා කදය. එකම ගඩෝර්තරේ අලාපරි කාපෙත්තන් අහරෙන් බේනු. එනෝ මුරිහෑචක් කදය. එයෝ ඒ සීදා ජැනුවෙන් තුරුකී කාපෙටු මියාරය ගන්නාක වෙස් නුදිබෑ. කලේ කොන්තා කොතෙවලනි බල ජැනුවෙන් තුරුකී යුරපදි හුරිහාතනගේ කාපෙත්ති බැන් එරි පොරොක්සීග ගඩෝර්තරය අලම් වියස්ටෝ දන්න වියස් ඉන්ඩස්ට්‍රියල් ලෙවල්ල ගෙමිහුන් ඉන්ස්ටෝවස් කොද්දේ. සීකෝ ආයකේ කාපෙට්ත පොක්සී
1: මමි
2: ඒක කොහොමද දෙන්නේ?

0: අයියා ආරෙන් අමාන්දිනීමි. මගේ රස්කම ගඩුවරා අමින්න අලුන්ඩා කලය. එකමකු ගඩෝර්තරය අලාපරි කාපෙට්ටන් අහරෙන් බේනු. එනු මුරිහෑච කලය. එයෝ ඒ සීදා ජැනුවෙන් තුරුකී කාපෙටු මියාරය ගන්නාක වෙස් නුදිබෑ. කලේ කොන්තා කොතෙවලනි බල ජැනුවෙන් තුරුකී යුරපදි හුරිහාතනක කාපෙත්ති බැන් ඇරි පොරොක්සීග ගඩෝර්තරය අලම් වෙස්ට ඔෆ් ද නෙවියස් ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එක මිහුන් ඉන්ස්ටෝවස් කොද්දේ. සීකෝ ආයිකේ කාපෙට්ත පොරොක්සී.
1: Download now, available on App Store and Play Store.

0: ඒ බේනුම එක බෑගඩු ගොතෙක් හා කොපෙක්කුල ඩිෆෙන්න්සෙක් අසුක මේ රුලාදු අරිමත්තක මෙහ ගෙන් ගොස් මෙදතර ඔපන්තක ජාගතකෙන් හෝදක් එකමකු මද හුරස්තක මහුණ පුරුණ මිහු බේනුම වරකරග පුරසත බේනම නොපරව පුදර කරගල ස්විට්ව ගෙන්ද මිහුගේ එටකින් තඩක් ගොසම මිදන ඒරයා මතීග මච්චහම ගෙන්ද එකමකු ක්ලිකල් ෆිනිිෂමි නාන්නනි. ඒ ෆිනිස් කොල්ද තිබේ එච්චතීක තකොල ලූස්කොක් ධනී ඇති ගෙන තින් හතර චාන්සෙන් එකත ලිබි අම ඒතික තකොල කරුමෙන් දිවහමන වර බලෝකොන් ඇති ජීවදී එදත් ඇති.
1: දේ හම කොඩකොඩ වගතක කොප්ානක සල්මෙන් හම අල්මෙන් එන ිටන කල අන්මෙන් එනිස්ට ටීම මෙ පේසුන්ගේ කුරින් තිං ගොතක නිම හමන්ද එවරවානකම හෙනඩ මොලවානකම ම මේ ගේතරු හම පහකොදැජේ බොස්න මොලවානකම අදව සම තිබේ පුළුන්ගේ සම අලු දන්නවාන උම්මේදත හම එකගොතුගේ හුන්නාන කොඩකොඩ එරකොක් පහ පද කොල්ලන්න.
2: PSM's coverage of FIFA World Cup 2026. Main sponsor, Maldives Post Limited. Co-sponsor, Allied Insurance, in partnership with STO and Maldives Ports Limited. Banking partner, Bank of Maldives. Coverage partner, Villa College, Island Perfumes, MTCC, Proxy Home, EZAP, and Stelco. Mommy, me, me, me, she, do, kore, me, kita. Daddy, carry, go, sit, daddy. Go. Let's go.
3: ඒ මිටි මීටි දෙකක් කවුද දැනගන්නේ.

0: Pueden fallar en el frío que en el fútbol de Bola el lenga escurrió que era after en que era cultria, bola el libeto más seco, en el bol de arma que en vera, con el libeto bol el libeto más seco. Cultria que me arma, dado cura ni... Tenta cultria ni... Tiene de... Igar number 1000. No me sabe, me dice. Sada number David Fabi in Badura. Think one in Badura, Buchan, David Fabi. Everybody was Sada number, Vihi number, Savish number could have been in a time. Bosnia kunteri dekho kunteri ke badlo koi fan service number kunteri ya ya adi tera number kunteri ya besi cha fan service lukic mi febi lukic mi laru jehi kunteri ya ne badlo no number kunteri ya kule mini kuti ek kunteri ka kulum fasha ke Bosnia kunteri bol libeta masay kurani penalty ya di malu kene da kunteri atla difa ko ma kuriya dari ya kuriya phone wali bol metro hon sa Bosnia half tere mohare ya ba ko fan dinya kuriya kurin referee kare ga sumela asi Mihar mi fende ripla di me che da contri a cui è fumo di bola. Lì fe Gehume. Viene da keeper cui è fumo di mettere un rosso cui è fumo di bola. Bosnia half mette un repetente di attacco le carri. Arriva tiro a carri. Far Bosnia contri a bola in giro a Beru. Il lift monti che ne dai. Viene da contri a medesimo Bosnia half tenere. Curie Gila fa il bolo a penetreria, roga a carrier, conti a controllo, con il Bosnia dei contri, che da contri a penetreria 3, curie fa il bolo a fare. Bosnia contri a Giangolo Montere, che mi fa il bolo. Che ne da contri a Faul Cofete, e mi ricontri a Salvis, che mi ricontri. Salve sempre contro la data di ritardo del metro per scrivere a non avere pure faula pure in giro in Bosnia di fronte faula con mihar satara minuto culefa a rar minuto con furia ma vero a dire scurria curigo ti e che sono con Bosnia Bosnia chi per curia formula di bola che ne da penalti a carrying ha metto penalti a carrying per ne da contro in bolo di fabbro per Bosnia contro in curia formula di bola fara per ne da contro in bolo atlefi Dancone Curienga senza contare un ricontro che Bosnia contro la bola di vetro, ma se Curanine Curie fa una bola, V-number a Tlan Curie Medini, da Demi ricontro, V-number Curie di Mol, Curie Medini, o lo sui, o se Curie Dante, Bosnia contro la bola, vero? E non che ne dà lì, ma ti, che da contro il libro, tanto è fatto, e tre ricontro, e ne curie di V-number, che ne dà lì, non vuole, ma non curie di là, Afghan mezzo per prendere carri, mole carri di Bosnia contro la tua. Penalty tre nagate in Gibor, nagate in Gian Uricontria, vetti di Nova Cruz, fuori un ballo, credo a Cruzia, Curi Fonoval, Savis number. Bari, Ning, in a fire, caraga la bola, in a seri, keeper a bolli. Un falsaghe, così a contro in Curia, arrivati fuori, con gli assignacci. E tanto è fatta, mi ripeto di carri con i punti di Muharema e di Fago Curie Fono Albero che ne dà half in Arane, Bosnia contro che carri con il fatto una di un numero contro di Maruccio Bolli di Bevero che ne dà contro il fatto e riattenuto di Kipara, Kipara Curia, Johnston, Johnston Curie Fono Albero, mentre vai a carri incontro con la fatta, Gilla Vina per contro di tanto è fatta, il team incontri che ne dà half in Arane che svina per fatto di Bolli di Beto con il Massai Curani con il Bolli Atleg, Arima Tironga a fare carri. Con noi, con Elis, guardate tre con Emidri, con il cascuria di con Elis mettere un frasco, Bosnia, half tre animati, ma dica senza calcaring, alzare, mettere un calcari, ma non buon curio, half che mette in casa, abbia tre tre curie di gol, appena di mano, contro qui, e ria tre a boi, ting, hataro contro ring, Bosnia per venti, hand number contro iaia, e ne curia fono al bola, ma ora, ma ti metti in media, io sto qui, ho curia fono al bola, gol che arrivati in diavolo, tapos bene. 20 minute kulay mihar moti fawa afa bosnia ke canada ka dar canada ke hamada ta wara gina ka alam na fahak ko den ja mihaf ga forta mahaf ga canada gina er bola gengul ha vikam ga ves ana ko kulme da ka bola ja fa di bosnia kulum utere bosnia kulum tari da half tren bola fan down tre canada kulum tren atla bosnia half tre fono bola bosnia kulum tren difa ko kuria fono ali tan bola di beto mase ke ko desen tren vettoni devana far ane ke setem ge hen kulum tren fana memich atla kuria fono ali bola penalty area tren di keeper keeper area ber kuria dim bola ko denies atla mano mano half meda sa mari mati kuria mien ne sensa kala ram ko meduna ora sko mati mati kuria fono ali bola bosnia half tren penalty area di malo bola kontra kala di foja atla kuri na gadi gol de atla mi far kuri follow di kira kuri gol vade vade bosnia kontra bol di fa kuri eri abero bosnia kontra ing era bera kuri fa bala ke skrin da kontra ing atla ge kuri nga mo tre mi far fa kuri bosnia kontra ya bosnia ge kontra ge ne fa ha eri kontra ing era bola hi fa kenda ge di foja da mo tre ge ne kuri foja kuri ge kenda di fa ge me bosnia ha ನೂರ ನಂಬರ್ ಕುಲ್ತರಿಯ ಜಹು ವಿ ನಂಬರ್ ಕುಲ್ತರಿ ಅಮಿದ ಪೆನಟ್ರಿ ಅದಿಮಾದು ಪೆನಟ್ರಿ ಖಾನ್ ಖಾನ್ ಪೆನಟ್ರಿ ತರ ಬದಲಿ ಆಫ್ ಕುರಿಯ ದಿಬ್ಬಳ ಗೋಲ್ ದೇರ ಯಾಕೆ ಉರಿ ಹ್ಯಾಂಡ್ ನಂಬರ್ ಅದ್ದಿ ಫೇರ ಕುರಿಯ ನಾಗ ದಿಂಬಳ ಮಿ ಫಾರ್ ದಿಫಾ ಕೊಫ್ಫ ಬೋಸ್ನಿಯ ಕುಲ್ತರಿ ಕುರಿಯ ಫೋನ ಎಸ್ ಚೆಕ್ ಕುರಿಯ ಫೋನ ಆದ ಬಾಲ್ ಇಂದ ಕುಲ್ತರಿ ಬಾಲ್ ದಿವೆ ತಮಸೆ ಕುರಿಯ ಬಾಲ್ ದಿ ಯಾರಿ ಮತಿಂದಿಯ ಗೋತ ಬೋಸ್ ಬೇರ ಹಾಫ್ ಗೆ ಮೆದೋ ಪೆನಟ್ರಿ ಯಾಕೆ ಬೋಸ್ನಿಯ ಹಾಫ್ ಅದೇ ಗೋಲ್ ವನ್ನಂಗ ಬೋಳ ಬೋಸ್ನಿಯಾಗ ದೇಹ ನಂಬರ್ ಡೆಮಿರೋಚ್ ಬೋಳ ಸಲ್ಯಾವೆ ಕೊದ್ದಿನಿ ಕೀಪರ್ ಹುರಿ ಗೋಲ್ ದಂಡಿ ಕ್ಯಾರಿಗೆ ಎನ್ಎಸ್ ಗೋಲ್ ಮೆದ್ದ ಹಿಸಾಬ್ ಗುರಿ ಡೆಮಿರೋಚ್ ಏನ ಬೋಲ್ ದಿಫಾ ಬೆಂಚ್ ಮತ್ತು ಕುಂತ್ರಿ ಇಂಡಿಯಾ ಸಿಸ್ ಬೋಸ್ನಿಯಾ ಕುಂತ್ರಿ ಬೋಸ್ನಿಯಾ ಕುಂತ್ರಿ ಬೋಳ ತಾ ಕುರಿಯ ದಿಬೋಳ ಮೆದ್ರು ವ್ಯಾಖ್ಯಾನಿ ಅತ್ತಾ ಕುರಿಯ ದಿ ಹುಸ್ಕೊ ಮೆಂಗರಣಿ ಬೋಸ್ನಿಯಾ ಕುಂತ್ರಿ ಗಾಡಿ ಮತ್ತಿ ಗೋಸ್ ಪೆನಲ್ಟಿ ಕ್ಯಾರಿ ಜೈಲ ಪೆನಲ್ಟಿ ದೆಕುಂತ್ರಿ ನಗಾದಿನಿ ಕುರಿಮತ್ತು ಕುಂತ್ರಿ ನಟ್ಟು ಫಾತೆ ಅದೀಸ್ ಫಾತೆ ಅದೀಸ್ ಫಾತೆ ಲಾಸ್ ವಿಜಯ ಧನ್ಯವಾದ ಕೆಂಡಾ ಕುಂತ್ರಿ ಬೋ ದಿಫಾ ಕೊಫಿ ವಾರ ರಂಗಳ ಏನ ನಗಾದಿನ ಮದೆ ಪೆನಲ್ಟಿ ಎತ್ತರೆ ಟಿವಿ ಬೋಸ್ನಿಯಾ ದೆಕುಂತ್ರಿ ಅನಕ ಬೋಸ್ನಿಯಾ ಕುಂತ್ರಿ ನಗಾದಿ ಬೋ ಗೋಲ್ ದಿರಿಯ ಕ್ಯಾರಿ ಬೋಸ್ನಿಯಾ ಕುಂತ್ರಿ ಬೋಲಂ ಕುರಿ ಫಾರ್ ಬೋಲ್ ಗೋಲ್ ದಿರಿಯ ಕೀಪರ್ ಅದು ಅದು ವಾರ ರಂಗಳ ಫುರ್ಸತ್ತೆ ದೆಮ್ಮೆಲಿ ಬಿಗೆಂಗ ಅದಿ ಸ್ಟಾಂಪರ್ ಲಾಸ್ಟ್ ವಿನ ನಗಾದಿನ ಕೆನಡಾ ಎಸ್ಟಿಪಿಓ ಬೋಟ್ ಅತ್ಯಾಗಿ ಕುರಿಯಂಗ ಸಾರಿಮತಿ ಕುರಿಯ ದಿ ವಿ ನಂಬರ್ ಕುಂತ್ರಿಯ ಏನ ಬೋಲ್ ಕಂಟ್ರೋಲ್ ಕೊಲ್ಲ ವಿ ನಂಬರ್ ಕುಂತ್ರಿಯ ಅತ್ಲಾ ಕುರಿಯ ಮಿದಿನಿ ಟೀಮ್ ಗೆ ಹೆಂಗ್ ಕುಂತ್ರಿ ಕೆನ ಕುರಿಯ ಫೋನ್ ಗೆ ಬೋಲ್ ಮಸಾ ಜಾಮ್ ಗೆ ಫಾರ್ ಅನಿಕಾಸ್ ಮೋತಿ ಕೆನಡಾ ಬೋಸ್ನಿಯ ಹಾಫ್ ತರೆ ಹಾಫ್ ಮಿದಲ್ ಕುಂತ್ರಿಯ ಕಾರಿ ಕಿಲೋ ಮಿದಲ್ ತರೆ ಬೋಲ್ ಹಾಫ್ ದೇವಿಸ್ ಅದು ಮಿಹಾರ್ ಮೇ ಅನಿಕ್ ಮಿಹಾಫ್ ಗಸ್ ಮೆದಿಯ ವಾಟರ್ ಬ್ರೇಕ್ ಅನ್ನೋ ಫೆಂಬಂ ವಗದ್ಕೊಳ್ಳೆ ಮೆದಿನಿ ದ ಟೀಮ್ ಕುಳಿತರಿ ನಿಮಿಸ್ ಫೆಂಬೋಣ ವಗದ್ಕೊಳ್ಳೆ ಮಿಹಾಫ್ಗ ಕೆನಡಾಗೆ ತಿಂಗ್ ಕುಳಿತರಿ ಬದಲ ಕೊಫ್ ಅಣಿ ಅದಿ ಬೊಸ್ನಿಯಾಗ ದೆಕೊಳ್ತರಿ ಮಣಿ ಬದಲ ಕೊಫ್ಫ ಅದೇ ಫುರ್ತ ಮಹಾಫ್ಗೆ ಏಕಾವಿಸ್ ಮೇಲೆ ಲಂಡ ಏಕೀಗ ಕುರಿಗ ಅದಿವಸ್ ಮೋತಿ ಬೊಸ್ನಿಯಾ ಏನು ನಮಸ್ ಮಿಹಾಫ್ ಹಂಗಾರ ಕುಳಿಂಗ್ ಸಾಲ ಧನ್ಯವಾದ ಬರಕ್ ಗಿನೇರ್ ಬೋಳ ಹಿಫಾಗೆ ಬೋಳ ಮೆಚ್ಚ ಡೊಮಿನೇಟ್ ಕೊಂಡು ಕೂಡ ಕೆನಡಾ ಕೊಡ್ತಾರೆ ಹಮದ ಸಮ ಫುಲ್ ಫುಲ್ ಕೊಡ್ತಾ ಇರ್ತಾನೆ ಮನೆ ಫೆಣಿಗೆ ದಾನಿ ಟೀಮ್ ಕುಳಿತರೆ ಮಿಸ್ ಬೆಂಚು ಕಾರಿ ಆಸ್ ಫೆಂಬೋ ಲಾ ಮಂಜರ್ ಅವ್ರ ಮನೆ ಫೆನ ಅದು ಹೇಗಿತ್ತು ಹಮ ಆಮ ಗೊತ್ತಿಗೆ ಫೆಂಬೋ ಆಮ ಮೀ ಆಫ್ಸಲಂ ಕೊಂಬಸರಕ ಅದು ಕೋಚ್ ಆಫ್ಸಲಂ ಮೀ ಕುಳಿತರೆ ಒಮ್ಮೆ ಸೋರಕ ವಾಹಕ ದಕ್ಕಾದ ಅಂತ ಇರ್ಷಾದ್ ದೇವ್ ಅಂತ ಕಂಡುಕೊಂಡಿದ್ದಾನೆ ದ ಟೀಮ್ ವಾಸ್ ಯಾರು ನೋಡಿ ಸರ್ವಿಸ್ ಮೇಟ್ ಕುಳೆ ಹಾಫ್ ಮೆಚ್ಚುಗೆ ಫಸ್ಟ್ ಅವರ್ ಸ್ನೋ ಮೇಟ್ ಕುಳೆ ಫೆಂಗೆ ಇರುವ ಇದಕ್ಕೆ ಸಮಕ್ಕೆ ನೋಡಿ ಬೋಸ್ನಿಯಾ ಕೂಡ ಅದಗಿನ ಬಯಕು ಗುಣನಿ ಅದಿವಸ್ ಈಗಿನ ಬಯಕು ಗುಣಮ ಅನ್ನನಿ ಮೀ ಮೆಚ್ಚು ಕೆನಡಾ ಮೊಳವಾನಕಮ್ಮ මිහාරමෝති ගෑගනක විහිමිනට මෙච නෙමේ පවහා පන්ස විස්මට පුලේස. දෙවෝට බ්‍රේක් නිමිගෙන් කුළුම මෙහා කුළුන්තරෙන් තයියාර වනි දෙවච මිකුල ටොරොන්ටෝග මිහාරල්මස් මි පෙන්නන සපෝටනුන්ගේ බයි සපෝටනුගේ දෙටීම සපෝටනුම් දක්කාල තාම ෙනකින් මේ දැනස්කීන අද දඩ ෆෙන්ජහලා මන්දර සම ෙනග බද. කීපර් පෙනටිරය බේ රෝකෑරගේ බාවාල අරිමති පෙනටියගේ අරිමති බාවාල කරිය ෆොනවා බෝල මෙදර හරස් වන් කනට හාක වැදි හ සංකනට කුන්තර බොන් දිිාකර බෝල බොස්න හතන බොස්න කුන්තර දිිාකර අරිමති ස් මෙදරග කෑරරි කෙනෙඩ හතර නෙස් බොලදී බේර කනඩා ගෙදලු පුරි ජිෆෙල්ලි බෝල බොස්න හා මෙදස බොස්න කුන්තර දිිාකර බෝල ස්ටිකය බොල ත්ලා පන කැස් කුරිය ොනල් මබට බාර්වි මහර බොල දිාක කුරිය ොනාදර මතින්දය කොට සෙන්ස කල්ද මල්ම දිය බේර බොස්නිය හස්තර කෙනඩග එල්ලුම් තංගල පාත සෙන්ස කල් මාල් තංගල පාතකරට මෙහ කොතර කන මදින ිෆෝජය ිෝජ කර බල දිබ ම කනට කොට සෙන්සකල් කර බොල දිා බොල හොද මතරක බොස්න කොට ලා කුරිය ොනවා ලැි කෙනට හා මෙදා හිසාබ මෙමි බෝල ජමතර කෙනට කුන්තේ අනිමති බොලත් මෙතර කාර ජහිලන මෙදර හරස කුරිය දන්න අහමදයි වී නම්බර කුන්තරය බොල දාමතර මි පා රත්ලැවි තහිරව චත්ලා තංගල තනට හකුට පාතුන් දෙ බොල මෙමි චත්ල මෙදර හරස්ක අනි නල අරමති කනට හතර ොන බල කනට කුන්තර බොලත් දැන් කුරිය මිදන සාද නම්බර කුන්තරිය පහගේ කුන්තර බොල දාමතර බොල දෙබත මසේක කෝන න බොස්නය කුන්තර බොල දාමතර කෝන මි පා පාල් කොමති කෝන රෙෆ්‍රිය ර සක්වා කරන් දෙම දිය එන්නමස් කාරය දිය කුළුන්තරිය අවුදු වෙසිය එන මෑතිරි කුරිය වර රුලිගදයග රෙෆ්‍රිය වාහර දැක් ජෙහම ලේෆ මති මිහාරු මොස්නිය ලිබිෆයි ජෙහු කුරිය ෆොනවාය සාරිමති කුරිය දාමතර කෙන්ට කුන්ත හත ත මෙතර කාර කුරිය දි බෝල බොස්නය කුන්ත්‍ර මර කොල හර බොල බේරුවද දෙවත ගොස් බෝල බේරුවී ඔස්නිය ලිෆෙන් එල්ලුම ඔස්නිය බදල ගෙන්නනී නවාර නම්බර් කුන්තරිය අරන් ගොස් මිහිරි ෆනර නම්බර් මෙමිට් සෑබනි විහි නම්බර ස්වෑබැ ෆේබි විහි නම්බර ෆනර නම්බර් කුරමේරි සාධ නම්බර සංජික් අද අද බොස් කුරිය ෆනවාද බෝල ගෙන්ඩ අකුන්තරින් හ මෙද පෙනට කර අනිම රග වරකාර පෙනට අදම ජහිලා කුරිය දෙවත මසය කර සාද නම්බර කුන් හම බොල කාර බරි හන්නබර කුරන්තරය ඩෙඩිච් අව බෝල න් දෙව ගතුන බොල දිය බේර ගොල් ගරමති ගොල් කුරමති ජමක බේ. කුරමතින් ලි ෙජ්ම ඔස්නය ලි ජෝ කීපර කුරිය ොනවා කීපර කුරිය ොන බල අමති මෙදර කර සෙන්ස ම ජී කරීම දන කෙට හතර කට කුන්ත්‍ර ජෝස්ටන් දිිාකම කුරිය ොනවාද බෝල අතය කුරිය දෙවත කෝන ජසාද බලන බොස්නය කුරන්ත අත්ල අත්ය කුරිය කට හතර දෙ මස කර ටීම ෙඩ බල බේවර න ොත්ය කුරිය න බොස්න කුන්ත්‍ර ක Kulla Sinecha, Consignor Kuria, Medroga Carrier, Country Anakas Consignor, Midden, Tangle Fatum, Etre, Taruch, Dimola and Fat, Dimonakas Taruch, Bola Tag, half Medazan, Korean as the first number Kuntria, Kulanisik Bola, La Korea, half Medazabu, Canada, half the Dimbola, Bosnia Kunta, La Fata, Gila, Mabras Fata, Moharema, Tlaf, Anfat, Arimatin Div. Bosnia half the Hen Kuluntrik and a Korea Dimbers and Sakadimat, then Korea Miadu to Masakuran, Bosnia Kuluntrik, Korea Canada, Medas and Bola, just Salive or Vicari Kuluntri, Colonel's Ball, Difakuri, Difakur Anikas, Bosnia Kuluntrik, Atlaf, Atlakuria, Kolar Sinek, Atlaf, and Canada Kuluntri, and Bolja Umtrega, Bol de Bear. When you had the first mate Kuleva, Fawa from Tiris mate Kuleva. Bosnia ke furta maaf je hela da ke kasman kore ke moti Bosnia yaar 12 number Canada ke Fabi 12 number baduga 9 number Kerin Lerin kore mere Canada utre Johnston bodon kore phone wagam utre me farmati Bosnia kuntriya ko sada Canada meda hisabu arimatin life jome Johnson Matimari, wait if you can refree as any of that Kalavitor far away from the Columba Barry Jane. Get a country Korea for Nabal Medro and Horasco Bosnia after Hamedo, a penetrator carrying Bosnia country, Difago Medro by carrying and Kasama to Korea for Nabal Jabola, B number country, Hamad Tango, Spencer and Nagatin Jabola for a connector of Tango, a bar with Mifaro. I couldn't get them ball and Mifaro keeper after the life ball. Vara dikya ade buzzer or bole masai kuri hena sankole bar we ene demona bola usnya ki par difa ko kuri phone wale bola armati mihar mati bear wefa canada gelnu fahatu kone kuri jassa johnston le left kone ane kasmedo ga carry je left angole fahatu sensa kal carry ru kuntri hai difoja ene atla kuri dim bola atla kuri devo demona kone les ene fahatu Difoja and Korean Arimatin Dimbola, Korean many corners, Metro Horasco, Bosnia Hamedas, Sensaka Gangela, back of Fat and Anakas, Foja Medi, and Arimatin Korea Dimbola, Korea Deota, Monaconi, Korea for Alba, half game medals, Amarimatino Gavarakari, who country of Fat Manakas, Medini Cornelius, Bosnia half the leg only, a Christino, Jasal Bolafat, Collins, and Korea Dimbola Fat and Anakas, Jasalavi, Corne. Un fatto di ball e questione che ha scontrato con la Evore fatto senza cal di Malgo e con l'interi e mi con l'is a tank Marmano arrivati in Curia e Bosnia altri Marmano Culemo mi hanno in da con l'interi e tre vado in Varabar due bolle fan Curia in As Curia in Agadra di Ere cari un salvi sempre Curia di Bola con il fuori vali ball con l'interi e fatto che a di Canada mi dì e mi unghe furta mandando un nuovo numero Lerin a di fallo ha guardato di Demeri con l'interi e a di Alondano e di Minuto Snuane e Nerita ora ragazzi di Bola forse di gol che arrivati Kalau phone wala lagi, lain macam ini, Canada lagi, surut sama lalu, faham ke? Tetiri semua menit teriaga. Mihar natijah ki Canada ke Bosnia ke, algun danna wala tanggulah puri, mi kulekum banya Canada continuous ke dominate ke match kulekum banya. Lalu jehum umum barat gati ada yang mai natijah ke tuan mihun lalu, evara kulekhi mihun. Barangan dengan kuri dengannya ini macam barang faham half mana mungkin macam mana macam dominating untuk ini kuri tangan macam ni. Biar offset tu apa bala, oh MMS ya, orang orang tu mana offset mana. Lepas ni kuntri ahuri offset tu mungkin kemaham, almana fenn ni. Lerin, no number Lerin. Ini erita nuan, orang orang hamba yakin semua ni erita. Detik minit ni nuan ini, ni mana fursat tu beri nukokin. Kau tu telefon bala, kena damage ni. Yang natijah ki Bosnia ke Canada ke Canada ke benchum bara ufafal Canada ke captain aku leh kurun teri amir ini kurun dia kan orang faham kau lenje bara kemaru kali mau kurun teri macam ke hadiah 9 minit nuat faham apa kiri 7 minit kurun esmi hari mati jadi member kau ikhyan. Kurun fasa ni, Bosnia ke supporter mihar orang Malaysia ke timur sana orang Malaysia. Kurun fasa Bosnia half, Bosnia kurun tadi. un rimbo a Zamora Malo Alfa Karma che ricontri a Divi in back la mamma di Sfato Neri a tenere il keeper per entrare a Roncar Diri a creare Marco con la Miri keeper bola non ti fa gli assare bola forma una curia di Sal Diri a Benos Nikmef Arma ti Bosnia che incontri che in curia fa una bola mezzo non conosco che ne da altro in Bosnia contro in bolo in curia fa una bola Arma con il contri a Libevaro noi cari e Dia con il 10 di fare curia fa una Bosnia ha metto per a carini la bola di Nen fare di Tamo fatta la bola che ne da contri a curia fa una bola Bari e ne godi a Horasco poi che arrivati in dia con questa bola Bervi metti fai curuntri a che giosi in ambare in alomano che non fai ne hivani e tiene in ambare Adenne giri la luga Neri non setto da cala di pleo guarda Ritko è una bella fa Kari tibi dekuntri gus nattuwa daf ena panat sanku e fona da gol ge khanab vani almati kari kulum fashaki kene da kuntri mbolo kuriya dimbol execute o dieto masai kuriya nes asto kuriya jihe varen nui kari de bosnia kuntri kuriya fona di bola aneka devana fahara bola da kuriya kone kuriya fona di almati noga kari bola beer uva me dee dekuta bas bola beer ellum bosnia dedi chedda Carico il contro e il contro del diciamo del gol che ha fatto Gila Bosnia che incontra che Bosnia contro Zari ma tiene in forma di bola a te mettere un frasco che ne da half tre vado che ha un tre che Bosnia contro ha vettuno che ne da contro in bola a te che con il 10 a te a curia forma di bola linea na barra e sta con le barre e Bosnia contro in area tre in keeper keeper di fa con curia ma non forma di bola a rimati in asaf che mette in asaf e ne dice Berwa Midani Vero Mercuri, Bosnia contro gli sembra che da contro la Tian Curia down the car di Bosnia contro bola contro la Terega che da contro la vetting Halele va contro Salone Sivo. Colum Gotere in da half terrain. Johnston ball di fa con Curia Fonova di metro va a carry Gaburi. Linen ball con Curia Fonova di poi gli lag e Curia di ball linen a bodu penalty a Vero. Keeper un come Bosnia keeper ball Vero and Marco Langori. Penalty a Vero con Fenergia Frolemo con gol di Armati Vero. Gol con Armati Genova. Tiris hammin at kulle vijja fa half bosnia ke canada ke bosnia fortu maaf ko dan jaavo dadi demme ad mi half ke tetiris on mat terega badal kulun terega goto eri no number lerin je landa ke ke ni ko pure ko canada bosnia ke han jaavo mer kulun terega farwa deni dan mat ke farwa de ti kuder ko ko hokkisa mat Farwa Deva Medani Bosnia Jazz number Fahe Kulosinic a captain with me Bosnia captain and a band with Nanta life for Jamo hit like a fab and I don't have a nature of miniature of clever and one him band a free thing and I didn't tell him Canada ke supporter number miles of the Mihar and Canada and the Humaki were on for far for Mihar and the Satija got the Madian member ko Leif Jehan goal kurmatin Bosnia ke keeper Kuria Fonova and Vasil Ji Kuria Fonova goal area ke kana kari ke baba Kuria Fonova ball medro horas mari matin gas Canada ha meda sam Canada kontre ball difa ko ball devon far je to masai kuri Tahirovic Kuria Fonova difa ko Ahmad Kuria Fonova ball Canada country Bosnia country difa ko kuria Canada half train divi team ke navar number country hai ena bola ka dam tre ke far bola berwi Canada country ber ko le elo le moti Bosnia Bosnia country elo me de dihna number country Demirovic elo Demirovic na mer sata number country hai li bola penetri carry Canada country difa ko kuria fon wali bola bola kuria divi Bosnia country di bola Arimati half meter penetri carry non number ko ko penetri tre one nani kare buri far kulunteri ke da kunteri ka natwa jahan ul mutre bola je kunteri ka jeef de gol gari mati corner ka ber le timbana corner bosnia le be bechu be baro bosnia captain goto kule mundia kodosine ki har sebi ne le mani a gol bosnia ke corner na ga deni නගාදිම් බෝල ගෝදි ඇතරෙන් කෙන්ඩ කුන්තිර බොල් දිිපක බේර බේරු සතන්න බත් ලක්කුරිය ොනාව කාරය හරි කෙන්ඩ කුන්තරයගේ ගේ සතන්න බැ කුරිය ොනාව බොල පාර නොනම් බො ේර ර හ කුන්තරය බොසිය කුන්තර බොල පාත ජේද කෙඩ කුන්තර බොත් ර බේර කුරිය මේන්නන ඇස්ට කුය බොත් කුරිය දී ැති සාධන බර නැත හොස් බොල දන්ර බොල බේරු අරිමති සංසා අධිමල් මැතු කෑර ලිපෙන් ඇදම බොස්නිය. එල්ලුම් එල්ලි ගෝල හ මෙදව පිට කැන අනිමතර වාකාර බස්නය කොන්ත්‍ර බොු ර කැස්බේ කෙනඩා කොන්ත්‍රය බලු ජීපන්දී එල්ලමක බේරවිකම් වෙනස් සහා සාලිස් මට කුලේෆ එකක නති පුළු මුොතරේ ජෝස්ටන් වරබොට පහත ජෙහිලා පෙනට ඇ බොස්නය හතර එල්ලි බෝල පෙනට ගෝදර කනාද ම බොට බොස්නය කොන්ත්‍ර මර බො බේර කොල්ලත් බෝල් එන්න සනක ස්ටකුල බෝල ලා කරිය දිට හ කොතර නාද බල කරිය පෙනට ඇතර ට ම ිා බොස්නය කොන්ත්‍ර ිාක බොල මෙතර අත් තකල අනමතිර නව නම්බර න කරිය දි බල අරමති මේත හලස්කෝ කරිය මේයි හතර කෙන දකුන් තින බෝල දිහන බර කුන්ත්‍රය බෝල කොටක ෙමිරවි් බෝල කොටක පෙනට කනාදම පහත කියල මට පාත දිලි. දිහ නම්බර ඩෙමර විච්කුරි ෆෞදා ගුඩිය ජයම දීම අඩ්ඩිහ අම්මිනට කොලේ ෆහාෆුන් සාලි ස්තිම්මිනට කොලේ මිහාරමෝති බොස්නියයක කෙනඩායක බොස්නිය ලඩ ජාන ොර්තම හ කෙනඩ ලඩ ජාන මිහා කෙනඩ කොන්තෙන් අත්ලා කුරිය දී අරිමති කෝනේ බස්නය හ මෙදවර මෙදරවා කෑරි මෙතනවර අරමත සාලිස් හතරමට කුලේ මහාරමතී පවාාවම මචුගේ අඩිහ නුවමට කුලේ සංසකල දිමාලු අරිමති ලිපේ ජොම කෙනඩාය බොස්නය හාතරය කුිය ොනවාදන ස්ටකෝ ර නවාද ේරයක් ලකල අරිමතිග මතිව පට රමතිග ොස්නය එක ඇතන හතර පයි හ හත අක්කොන්තර දිය ගන තන් කුන්ත්‍රේ මට කොල බෝරි පුරිය ොනවාද බල පැනටතර ගෝද තරැකි පර ර බොලත් ලැ Osniak, keeper. අද හරි ඉතුරුවකුත් මේ දැක්කේ හමිනට සාලිස් පස්මයට කුලවගේ කෙනඩායක බොස්නියක බොස්නියා කොන්ත්‍රින් බොදුන් කුරිය ෆෝන අල්බල කෙනඩා හතර කෙනඩා කොන්ත්‍රින් බොදුන් කුරිය නැකස් බොස්නියා කොන්ත්‍රින් බොදුන් කුරිය දිබල මෙතරේ කොන්ත්‍රින් ෆාග ජීවා දිබුනි කෙනඩා කොන්ත්‍රින් කෙනඩා කොන්ත්‍රින් ෆාග ජීවා නැකස් බොස්නියා කොන්ත්‍රින් එන ආරිමති මෙතර කැකරින් ෆාතුන් සතර නම්බර කොන්ත්‍රින් යදීපි සතර නම්බර කොන්ත්‍රින් කුරිය ෆෝන අල් මිෆාරු ටිබුගේ නුව නම්බර බෝල අත්ල මනමන කුරිය ගස් බෙන්ස් දෙම කුරිය ෆෝන අල් මෙතර මිෆාරු එන මාරගල ජේ ගොතෙන් නොයි කෙනඩා කොන්ත්‍රින් මොල බේරක ඉතුරුවකට හමිනට තරෙන් කෙනඩාගේ එල්ලොන් ජෝන්ස්ටන් එල්ලන කෙනඩා පෙනටරි අධිමාලු කෙනඩා කුළුන්ත්‍රක බදකරන එකවිස් නම්බර් හන් නම්බර් ෆේබි එකවිස් නම්බර් ඔස්සෝරියෝ මේරි මුතරේ බොස්නියා කොන්ත්‍රින් කැනඩා පෙනල්ටි ඇකරින් කුරිය ඩිම්බෝල ෆාර් බොස්නියා කොන්ත්‍රින් රජ්‍ය කැනඩා කොන්ත්‍රින් නවර නම්බර් බොස්නියා නවර නම්බර් අට්ලන් පෙනල්ටි ඇකරින් කුරක ෆාත ජෙනල් කාර්ය බෝල දෙකුණු තෙන් තින් කුණුත්‍රේක නට්ටෝ අනික දාම්තරේ ෆාර් එන වෙට්ටිජ බෝල තෙන් කැනඩා කොන්ත්‍රින් කුරියන් අතින් තින් කුරිය ෆොනවාන් ජී බෝල බොස්නියා කොන්ත්‍රින් ජාම කොන්ත්‍රින් ෆාර් කැනඩා කොන්ත්‍රින් ෆාල් කොස මොති කැනඩා සෙන්සර් කල අදිමාලු බෝල ෆෙන් ඩවුන් නි හතර නම්බර් ෆෞජ එන තු වෙට්ටි ෆ මෙහර් මොමති අංගලග රෙෆරි අසේන වාද කලෙන් කෙනඩා කොන්ත්‍රි කුරි ෆෞලා ගොලු එනම ෆෝජි බෝල් හිතන් දාන කෙනඩාගේ සර්විස් නම්බර කොන්ත්‍රිය ෆෞල් කොසු මොටි ඉතුරු වකුත හැමෙතරෙන් දෙමිනිට කුලේයිෆා ബാക്കി ഹത്തർ മിനിറ്റ് മോത്തി ബൊസ്നിയ ഏക്കെ കെനഡ ഏക്കെ ബൊസ്നിയ ലീഫ് ജോ കെനഡ സെൻസർ കാല ദിമാലു മെതുന ക്യാരി അരിമത്തി ലീഫ് മതി ജോ കുറിയ ഫോണുവാദനി ബൊസ്നിയാകെ ഹൺ നമ്പർ കുളുന്തരിയ തങ്ങളെ ഫാത്ത കുറി ടീമ ഹൺ നമ്പറ മെതിനി ഹൺ നമ്പർ ഡെഡിച്ചു അ കുറിയ ഫോണുവാദ പെനറ്റി ദിമാലു കെനഡ ഹാവ് ത്രേം പോ බොලු බොස්නියා කොන්ත්‍රින් ෆොනෝයි බෝල කෙනඩා කොන්ත්‍රින් දිෆා කොර දෙවන ෆාරන් අනකස් කුරිය ෆොනෝයි ඩෙඩිචි හේ බෝල අත්ලාගෙ කෙනඩා කොන්ත්‍රින් ඒරිය බේරු කුරිය මෙන මෙතරේ වදකින් කුරිය මෙතරේ කාර්යය බොස්නියා කොන්ත්‍රින් එන ගැ හිෆාට වට්ට රීදු කාඩ් වෙන මෙ දෙකි ෆාතුන් ගොස් හිෆාට දෙයතු හිෆේට් එන අරා නම්බර් ඩෙඩිච් මෙන රීදු කාඩ් මෙ දෙකි කෝනේ බෝලේ ෆෑන් ඩවුන් එක දෙයතුකේ පහම බර දීත්කෝ ෆාත්මා දෙයතුකේ ෆාවට්ටා කුළුමුක තෙරෙන් බෝල මෙදී බේර කුළුමුක තෙරෙන් කුරිය ෆොනවා දෙ බෝල ලීෆේ ජෝ කුරිය ෆොනවා දෙනි ඉතුරුවත හැමෙන් තෙරෙන් 3 මිනිත්තු බෑ ගෑගෙන කුලේෆා කොම ටීම් එක ඔසෙල් දෙන ජාෆ් කැනඩා එකේ බොස්නියාගේ ගෝල් කුරුමති බොස්නියා ජියෝ කුරිය ෆොන අල් බෝල මෙදරම හොරස් කො ආරිමති ඇස් කෙනඩා සෙන්සර් කල දිමාලු ෆෝජක් බෝදුන් කුරිය ෆොන අල් බෝල බොස්නියා කොන්ත්‍රින් කුරිය ෆොන අල් සෙන්සර් කල දිමාලු බෝදුන් තංගල ෆාතර කොන්ත්‍රින් ජිය බල බාර් වෙ ජේ කොනේ බෝල ඇත්ලාෆි ඇත්ලාෆ ආරිමති එන කෙනඩා ගෙහින් කොන්ත්‍රික දිමාලු එන ෆාතර හුන් ඇස් තංගල ෆාතන් ඒ හාෆ් ගේ මෙදර පෙනල්ටි ඇ කැරින් ආරිමති දිමාලු ඉන් ෆාර කොනේ දිෆා කුරිය එන නෙමස් ලිබුනි බොස්නියා කොන්ත්‍රික බොස්නියා කොන්ත්‍රික බෝල ඇ ෆාතන් එම්බරි ලිවග කෙනඩා කොන්ත්‍රින් බෑග් වල ෆාත දීවි දිෆා කො යර්මර්මඩු කුරිය මෙන්න අරිමති රෝගා කැරින් හාෆ් මෙදවර සෙන්සර් කල් දිමාල් බෝල තැන් කුරියෙන් ඇසෙතරෙන් දීෆ් කෝණේ මෙදවර කැරින් කෝණේ බෝල කන්ට්‍රෝල් කළා තංගල ෆාතු ටීම් කුරුන්ත්‍රේක ෆෝජය ෆෝජ ඇත්ල මෙදවර කැරින් තංගල ෆාතු මෙතරෙන් දීෆ් එන් කුරුත්‍රේක බෝල තැන් හාෆ් මෙදින් හා හසාබු කුරිය මෙන්න බොස්නිය හාෆ් තරෙන් හස අරිමති බාල කුරිය නගා දෙන් බෝල පෙනල්ටි තරෙන් කණා මෙරි අහමද් හුස්කො කුරිය පොනවා දී බෝල ගෝල් දෙරිය අතර කීපර් ෆුම් මං අරා බෝල ඇත්ල ඇවි අද සර්විස් නම්බර කුරුන්ත්‍රේ ආවසුරි ගෝල් දෙරිය අතර ගහම බෝල ජාන් තරය දිල්ලි හදි නුව නම්බර කුරුන්ත්‍රේ ආවසුරි ഇനച്ചു സോറി എന്നെ സെൻസ് കുറിയ ഇത്ര ഫുർസത്ത് നോദി കീപ്പർ ബോൾ ഹിഫി ഇത്ര ഓത്ര ഹമേത്രേൻ ഹത്തർ മിനിറ്റ് ബാക്ക് ഉള്ള ഇഫ് കീപ്പർ സത്തു ജാ കുറിയ ഫോണോ ആദ്യ ബോൾ കെനഡ ഹാത്രേൻ കോണലിയസ് Fahat on Kuria, Mediterranean, Dimbola Foja, Atlang, Arimati, Jagan, Kurian, as Medra, Karija, Medra, Horosco, Bosnia, half three, Vadif Midini, Arimati, Ronga, Gari, half Medaz, or Yahamada, Ahmad Fahat, Wanakas, Midini, Johnston, Johnston, Sensako, Tereg, Huri, and Kuntrika, Dukanda, Kuntri, Boratan, Keeper, Fiva, Huria, Kuntri, Miharmiti, Bosnia, half Tereg, Polonius, Fahato, Bavis number, Kerlia, and La Fahato Kari, Rikas, and Ramijasali. Madu bola jasam kottam kuriyan aadeve to kenda kunthre masay kun arimati ronga kari ur kunthre dimbol ene kun di baavis number penalty ya dimadu gol ere trebad gol ya dimadu penalty ran kuriya fon wali bola bola bola dina nankas kuriya fon anje bola bifaru kari de bosnia kunthre faga ji vena difa kuriyane faga ji hono bola difa ko varab bar matemati kuriya fon wali bola half ke meda asab kenda keeper mihini nikume beera eriyan beera nikume miaro ituru bogotuge first minute back ulai ituru hamirtre first minute back ulai for the team of the committee mogala java Bolivan Kuria Foge, Astangle Fatu, and Treconi, and Midricone, Medron, Karim, Borata, Kuria, Divanica, Sensaka, Dimalu, Bosnia half today, Foge, Fajakuri, Ahmad, Armatiroga, Varakari, and Penetrate Mal, Midwang, Kurimatu, Bosnia, Kuntak, Natua, Kuria, the Penetrate, Kanadaba, Kuntak, and Korea, Ahmad, Denji, Ahmadoti, Veti, Bol, the Arimatin, the Gotagus, Bear, Gold, the Arimatin, the Gotas, Gold, Kurmatin, Jamaka, Bear. Itro to Hamid Kulevich. I don't want to hear about the Vegi. I don't know. I mean, I have a replay. Referee carrying on the formula. I mentioned him again. The major cool in him again. The team was committing a little jag for the half of the Lamiji. Bosnia, they were half of the Lamiji. Canada. Addis me, me, Mubara to Meche, Kuleven. I don't want to hand down about the hand on high chair. Kuleni, Meche. Add me, Meche, Grimigi, Media, Canada, Ike, Addi. Bosnia and Herzegovina ke aramiha sabo ramizo hawal
1: shukriya shimri armenge mirege mechu miha sabo ne umma ke ga armen den ira kore vyati befuna mere fatih mi hai jehar onna ame ta ke badal kodlana mere fatih peragwe ade mi america badal kora mech mere fatih hai jehar onna ne hemima eme ta ke befuna badal kora mi do miha sabo armen me grants mo gandia live coverage ade khas ko te gamme mechu ge ad te befuna bagu to gam dia ganni mala baki balana assalamu alaikum warahmatullahi wabarakatuh
2: Dehas Sapi!

0: a world of rewards with the first Sharia-compliant credit card in the Maldives.
1: Hinitum Vumaki Faruai.
2: Hinitum Vumaki Sadakati.
1: Hinitum Vumung Ehemi Hunge Loipa Ehtirandibe.
2: ಕೊಮ್ಮೆ ಕಮಿಗ್ಗವಸ್ ಅಹರಿಂ ಎಹೆಂ ಮೇಹುನ್ನಾ ಕುರ್ಮತ್ಲಾನಿ ಹಿನಿತುಂ ವುಮಾ ಇಹ್ತಿರಾಮಾಯಕು.
3: ದುನಿಯೆಗೆ ಹತರು ಬಿತುಂ
4: ರಾಜೇಗೆ ಉತುರ ದೆಖುನು
3: ಖಬರ ಮೌಲೂಮಾತ್
4: ಹುಟ್ಟು ಮೆನ್ನೆತಿ ಸವ್ವೀಸ್ ಗಡೀರು
3: ದಿವಹಿ ರಾಜ್ಯಕ್ಕೆ ಅಡು
4: එංහා සතස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අධ්‍යනුවේ මෙගහර්ට්ස් FM බෙන්ඩ්
5: ගඩි මෙන්දමංගල වෙතින් ගඩි 30 මේ දිවහි රාජ්‍යයේ ගඩු

0: ගඩින් ෆතිව් හතරු ගඩි 30 මිනට් මීදිවි රාජ්‍යය ගඩු.
1: හිදායතුගේ මගුදායි.